නමෝ සර්ව මන්නේ සමාතින දාන්නේ නමෝ දේව දේවිය අපේ කීය දේවේ නමෝ කාල කාලේ නමෝ සර්ව කාලේ නමෝ සර්ව ගෞණේ නමෝ සර්ව ගෞණේ අනංගී අනාථේ නර සංගී පරමාතේ නමෝ පාන පානේ නමෝ මාන මානේ නමෝ රෝ රෝ ජන මා සංගී නාමේ නමෝ ජන ජනරේ නමෝ පාන පානේ නමෝ ගීත ගීතේ නමෝ දාන දානේ නමෝ නිරත නිරතේ නමෝ නාද නාදේ නමෝ පාන පානේ නමෝ බාද බාදේ අනංගී ගාමේ සමාධි ස්වරූපේ ප්‍රබන්දි පරමාතේ සමාධි ස්වරූපේ කලංකං ගණා නේ කලංකී ස්වරූපේ නමෝ රාජ රාජේ සුලං පරම රූපේ නමෝ ජෝග ජෝගේ සුලං පරම සුද්ධේ නමෝ රාජ රාජේ සුලං පරම ප්‍රදේ නමෝ සස්ත්‍ර පාණේ නමෝ අස්ත්‍ර මාණේ නමෝ බ්‍රහ්ම ජාතා නමෝ ලෝක මාතා අපේ කීය පරමිය පෝ කීය පොගුතේ නමෝ ජෝග ජෝගේ